0: For music, culture and community news, listen to 4EB FM 98.1, a multi-language station for a multicultural Queensland.
1: Next, the Sri Lankan program.
2: FM Taranga 98.1 ඔස්සේ විකාශනය වන 4EB ප්‍රජාගුවන් විදුලි සේවයේ ඉරිදා සිංහල වැඩසටහන මෙතැන් සිට.

0: අයිබෝවන් සුබෝ දැසනක් ඔබ මේ එකතු වන්නේ ෆොයිබි ශ්‍රී ලාංකික කණ්ඩායම ගෙනෙන ඉරිදා අරුණැල්ල සමඟයි. අද ඔබේ නිවහනට ඉරිදා අරුණැල්ලත් සමඟ පැමිණෙන මම අනුරාධා හිමායා. මාත් එක්ක අද මැදිරියේ ඉන්නවා දර්ශික කොග්ගල හේවා, ඒ වගේම ජනක වීරසිංහ. අයිබෝවන්, අයිබෝවන් ජනක. ඕ, ඉතින් අද අපි මේ ජූනි මාසේ පළවෙනි ඉරිදා වැඩසටහන තමයි ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ජූනි මාසේ කියන්නේ ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තේට ඔස්ට්‍රේලියාවටම මේ ශීත ඍතුවේ පළවෙනි මාසය. සීතල නම් දැනෙන දැන් මට හිතෙන මාසයක දෙකක ඉඳලා පටන් අරගෙන තිබුණට අර අපි සීත ඍතුව කියලා හඳුන්වන්නේ ජූනි, ජූලි, අගෝස්තු. ඉතින් මේ ජූනි මාසයත් එක්කම මේ අපිට මේ සීත ඍතුව පටන් ගන්නවා වගේම මට හිතෙන මම කලින් ප්‍රෝග්‍රෑම් එකකත් කියලා තියෙනවා මේ අපි ක්වීන්ස්ලන්ත වාසීන්නේ. ඉතින් මේ ක්වීන්ස්ලන්ත වාසීන්ට සීත ඍතුව හරිම සමහර දවස් සීතල චුට්ටක් අපහසු වුණත් හරිම ලස්සන කාලයක් කියලා තමයි මම දකින්නේ. ඒ විශේෂම හේතුව තමයි මේ අපේ පරිසරය ගත්තොත් එහෙම හරිම එළියයි. ජනකත් ඒක මේ සමහර විට මේ නෝටිස් කරලා තියෙනවද මේ ක්වීන්ස්ලන්ත සීත ඍතුවේ තියෙන හරිම ලස්සන බව?
1: ඔව් හිමය, හුඟක් වෙලාට අර මෘදු ස්වභාවයක් තමයි තියෙන්නේ. අර අධික සීතලකුත් නැති බොහොම ශරීරයට සුවපහසු තත්ත්වයක් තමයි තියෙන්නේ ඇත්තටම
0: ක්වීන්ස්ලන්ත
1: ශීත ඍතුවේදී.
0: ඉතින් මේ මම දැන් අද වැඩසටහන් එනකොට මම දැක්ක පාරේ වෙනදටත් වැඩිය පිරිසක් මේ සීත ඍතුවත් එක්ක එන සීතල නැති කරගන්න, ඒත් එක්කම මේ එළියේ තියෙන හරිම සෞම්‍ය හරිම ලස්සන අවුවත් විඳගන්න ගොඩක් අය ඇවිදින්න එහෙම පාරට ඇවිල්ලා තිබුණා. තමන්ගේ දූ දරුවන්, ඒ වගේම තමන්ගේ සුරතල් සතුන්, ඒ සියල්ලොත් එක්කම ඉතින් සීත ඍතුව ක්වීන්ස්ලන්තයට අර නරකම නෑ. මොකද සමහර සීත රටවල් වල වෙසෙන වාසීන් කියන්නේ සීත ඍතුව පැමිණෙනවා කියන්නේ හර නිකන් අඳුරු වලාවකින් වැහිලා යනවා වගේ කියලා. අපිට සීත ඍතුවේ සීත මෘදුකම තිබ්බට අඳුරු වලාවල් නම් එන්නේ නෑ. ඉතින් ඒ වගේ තමයි මට හිතුණා අද වැඩසටහනට අපි මොනවද අද කතා කරන්නේ කියලා අපේ අසන්නන්ව පොඩ්ඩක් දැනුවත් කරන්න වොත් කියලා. අද අපි කතා කරන්නේ අපි ගැන. අපි ගැන කියලා කිව්වේ අපේ 4EB ආයතනයේ අපේ ශ්‍රී ලාංකික කණ්ඩායම ගැන. ඉතින් මේ 4EB ආයතනයේ ශ්‍රී ලාංකික කණ්ඩායම අපි අවුරුදු 46ක් පරණ ආයතනයක්, කණ්ඩායමක් විදිහට ගත්තහම අපි ආයතන ස්වරූපයකින් තමයි අපේ කණ්ඩායම පරිපාලනය වෙන්නේ. ඉතින් ඒ කණ්ඩායමක් එකට එකතු වෙලා මේ කණ්ඩායමක් අවුරුදු 46ක් පුරාවට රැගෙන ආපු ලෙගසි එකක් වගේ තමයි අපේ 4EB ශ්‍රී ලාංකික කණ්ඩායම. මට හිතෙන්නේ මේ ශ්‍රී ලාංකික ප්‍රජාවට දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මං හිතුවා අද වැඩසටහන ඇතුළත අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ 4EB ශ්‍රී ලාංකික කණ්ඩායම විදිහට අපි අලුත්ම මුහුණුවර මොන වගේ දෙයක්ද අපිට අපේ ශ්‍රී ලාංකිකයන් බ්‍රිස්බේන් වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට ලබා දෙන්න පුළුවන්. මොකද සමහර විට ගත්තොත් එහෙම අපි කාලෙන් කාලයක් යනකොට අපි හැම වෙලේම කියනවනේ අපි අවුරුදු 46ක්ම වයස තියෙන හරිමම මේ බ්‍රිස්බේන් තුල හරිම ලොකුවට මුල් බැහැගත් කණ්ඩායමක්. ඒ වුණාට බ්‍රිස්බේන් වල අවුරුදු 46ක් පුරාවටම හිටියේ නැති සමහර විට ගිය මාසේ බ්‍රිස්බේන් වලට ආපු අවුරුද්දකට කලින්, අවුරුදු දෙක තුනකට කලින් ඒ වගේ ආපු කෙනෙක්ට අපේ මේ කතාව හරිම අලුත් දෙයක්. බ්‍රිස්බේ ඔවුන් පැමිණෙන්නේ හරිම අලුත් ලෝකයකට. ඉතින් ඒ ලෝකයේ ඇතුලේ මෙන්න මේ වගේ දේවල් තියෙනවයි කියලා මට හිතෙන්නේ සමහර කෙනෙක්ට පණිවිඩේ අපිම දුන්නේ නැත්නම් ඉතින් වෙන දෙන්න කෙනෙකුත් නැහෙනේ. ඉතින් ඒක හින්දා අපි ආයතනයක් විදිහට අපිට මොනවද අපි කරන්නේ 4EB ශ්‍රී ලාංකික කණ්ඩායම විදිහට. ඉතින් කෙනෙක්ට මේ වැඩසටහන් වලට කැමති නම් අපි කරන ඒ කාර්යයන් වලට එකතු වෙන්නට ඔබ කැමති නම් ඒවට මොන වගේ අවස්ථාවක්ද තියෙන්නේ? ඉතින් ඒ වගේ විස්තර ටිකක් සහ අපේ ඉදිරි වසර තුල ඒත් එක්කම දැන් මොකද අපි ඉදිරි අවුරුදු ගණන් වලින් හිතුවොත් එහෙම අපිට ඒ විදිහේ ප්ලෑන් එකක් තියෙනවා. ඉතින් ඒ කොහොමද ඒ අපේ 4EB කණ්ඩායම විසින් ඉදිරිපත් කරන්නට යන මේ අලුත් අදහස් වලට ඔබට එකතු වෙන්නට පුළුවන් වෙන්නේ කියන විස්තර තමයි අපි අද කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ජනක මං හිතුවා අපේ මේ කතාබහ ආරම්භ කරන්නට කලින් ගීතයකට මුලින්ම යොමු වෙමු කියලා මේ අපි පළවෙනියෙන්ම තෝරාගෙන තියෙන්නේ පැරණි ගීතයක්. ඒ වුණාට ඒ ගීතේ අලුත්ම විදිහට ඒ ගීතේ නැවත ගායනා කරපු ගීතයක් විදිහට තමයි මේ අපි අද තෝරාගෙන තියෙන මේ ගීතේ පටිගත කිරීම තියෙන්නේ. මේ ගීතේ ගායනා කරන්නේ කාංචනා අනුරාදි. ඉතින් කාංචනා එක්ක මේ ගීතේ මුල් අයිතිකරුවත් ඒ ගීතේ ගායනා කරනවා. අහලා බලන්න අපි ගීතය ගැන ගීතය ඇසුවට පස්සේ කතා කරමු.
1: ඔව් හිමයා, ගීතේ වාදනය කිරීමට කලින් මට ඔබට සුබ පතන්න ඕනේ. 4EB ශ්‍රී ලංකික කණ්ඩායමේ ඉතිහාසයේ නව කැඳවුම් කාරණිය සහ අපේ නායිකාව විදිහට පත් වෙලා ශ්‍රී ලාංකික කණ්ඩායම ඉදිරියට මෙහිම වගකීම කරට ගැනීම පිළිබඳ.
0: බොහොමත්ම ස්තුතියි ජනක.

0: හිමාය අපේ ශ්‍රී ලංකික කණ්ඩායමේ වාර්ෂික මහසභා රැස්වීම ගිය සතිය පැවතුණා. ඒකෙදි අපේ නව කැඳවුම් කාරණීය විදිහට ඔබ පත් වුණා. ඊට කලින් අවුරුදු දෙක අපේ සංවිධානයේ මෙහෙයුවේ දාර්ශනික. එතනින් ඔහුගෙන් ලැබුණු නායකත්වය ඉදිරියට ගෙන යාමේ වගකීම දැන් ඔබට ලැබිලා තියෙනවා. ඇත්තටම බැලුවාම ශ්‍රී ලාංකික කණ්ඩායමේ ඉතිහාසයේ බොහෝ දුරට ඉඳලා තියෙන පිරිමි කැඳවුම්කරුවන්. සෑහෙන කාලයකට පස්සේ තමයි කාන්තා කැඳවුම්කරණියක් ලැබිලා තියෙන්නේ. ඉතින් ඔබට පෞද්ගලිකව මොන වගේ හැඟීමක්ද දැනෙන්නේ? මොන වගේ අදහසක්ද අපිට කියන්න පුළුවන් ඒ ගැන?
1: ඔජනක මේ මුලින්ම මේ සූතිවන්ත වෙනවා මේ අපිට ඒක ගැන කතා කරන්න අවස්ථාවක් ලබා දුන්නට. මට හිතෙන්නේ දැන් FOIB ශ්‍රී ලාංකික කණ්ඩායමේ කැඳවුම්කරු කියන ඒක තනතුරක් විදිහට හිතුවොත් එහෙම ලොකුම වගකීමක් තියෙන ලොකු බරක් තියෙන තනතුරක්. ඒකේ වගකීමට සහ බරට මම ප්‍රධාන වශයෙන්ම මම ඒකට හේතුව විදිහට දාන්නේ මට කන්ට්‍රෝල් එකක් නැති පාට් එක. මොකද ඒ කන්ට්‍රෝල් එකක් නැති පාට් එක අර මේ නම කලින් සඳහන් කරා වගේ අපි FOIB කණ්ඩායම අවුරුදු 46ක් පරණ කණ්ඩායමක්. ඉතින් ඒ අවුරුදු 46ක මේ FOIB කණ්ඩායම විසින් ශ්‍රී ලාංකික ප්‍රජාව ඇතුලේ හදලා තියෙන ලෙගසි එක හරිම ලොකුයි. ඉතින් ඒ හදලා තියෙන ලෙගසි එකත් එක්ක එන වගකීම සහ ඒකට එන බර වේට් එක කියලා කිව්වොත් හරි මට හිතෙන්නේ හරිම ලොකුයි. ඉතින් ඒක ඒ ලෙගසි එක පවත්වාගෙන යන්න ඒත් එක්කම අපි කණ්ඩායමක් විදිහට අර අපේ කණ්ඩායම ඇතුලේ අපි වැලියුස් ටිකක් ක්‍රියේට් කරලා තියෙනවා අපේ කණ්ඩායම ඇතුලේ. ඒ වගේම අපේ කණ්ඩායමින් සමාජයට ලබා දෙන. ඉතින් අන්න ඒ වගකීම ඉදිරියට ගෙන යෑමේ මට හිතන්නේ දැන් ඊළඟට හමු වෙන අවුරුද්ද ඇතුළත මේ වගකීම අර කණ්ඩායමට ඒ තියෙන බරවත් සහ අපි උරමතට රඳවාගෙන තියෙන වගකීමුත් වටන්නේ නැතුව හරිම පරිස්සමෙන් කණ්ඩායමක් විදිහට ඉදිරියට ගෙන යන එකේ වගකීම මට හිතෙන්නේ අර බරක් විදිහට දැනුනේ ඒක තමයි. මට හිතෙන්නේ වගකීමයි බරයි ටිකක් වැඩිපුරම කියන්නේ ඒක ඒ තරම්ම දැනිලා තියෙන හින්දා කියලා මට හිතෙන්නේ. ඔබට සහ ආසන්නන්ට තේරෙනවා ඇති. ජනක කිව්ව තවත් දෙයකට මම උත්තරේ දෙන්න කැමතියි. අර අපේ ශ්‍රී ලාංකික කණ්ඩායම ඇතුලේ මේ FOIB කණ්ඩායම ඇතුලේ අපිට කැඳවුම් කරුවන් සෑහෙන ප්‍රමාණයක් ඉඳලා තියෙනවා 20කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් මට හිතෙන්නේ ඒ අතුරින් මට මම දන්න තරමින් කාන්තා කැඳවුම් කරුවන් ඉඳලා තියෙන්නේ මීට කලින් එක්කෙනෙක් පමණයි. ඒ අපේ කාන්ති විජේසෝම මහත්මිය. ඉතින් ඇයට පස්සේ මට හිතෙන්නේ ඇයගේ දුරකාලයේ තිබිලා තියෙන 1993 මම හිතන්නේ. ඉතින් ඊට පස්සේ දැන් අවුරුදු 33ක් පහු වෙලා තියෙනවා ඊට පස්සේ. ඉතින් පළවෙනි පාරට අර කාන්තා නියෝජනයක් කැඳවුම් කරුවක් විදිහට පත් වෙලා තියෙනවයි කියන එක. ඉතින් මට පර්සනලි මම ඒක දකින්නේ හරි වෙනස් විදිහකට. එහෙම කියන්න හේතුව තමයි අර මම කරන රස්සාවක් ඇතුළෙවත් සහ අපේ පවුල් පසුබිම් ඇතුළෙවත් මම හරිම ඒ කියන්නේ අර කාන්තාවක් අපි වැඩක් කරන්න ගියාම අපිට කාන්තාද පිරිමිද කියන එකද එක කොයිතරම් වැදගත්ද කියන එක මම පර්සනලි හරිම අඩුවෙන් දකින දෙයක්. මම අර ඒ කියන්නේ මේ කියන්නේ මම ඒක කිසිම වෙලාවක කියන්නේ මම කාන්තාවක් වීම ගැන මං හරි කැමතියි. කියන්නේ මම මගේ කාන්තා භාවයට හරිමම කැමතියි. ඒක අමතක කරොත් එහෙම අපි වැඩක් කරන්න යන්නේ දැන් මම ඔෆිස් එකකට ගිහිල්ලා වැඩක් කරද්දිවත් ඊට පස්සේ දැන් මම මේ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා මේ රේඩියෝ වැඩසටහන මෙහෙවන වෙලාවෙදිවත් සහ මම කරන වෙන ඕනෑම අපි වැඩක් විදිහට කරන වෙලාවේ මට හිතෙන්නේ අපිව මනිනවනම් කෙනෙක් මනින්න ඕනේ මම ඒ වැඩේ කොයි තරම් හොඳට කරනවද කියන එක මිසක්කා මම කාන්තාවක් විදිහට ඒ කොයි වැඩේ හොඳට කරනවද එහෙම නැත්නම් තව කෙනෙක් පිරිමි කෙනෙක් විදිහට ඒ වැඩේ හොඳට කරනවද කියන එකට නැතුව ඉතින් මම හිතන්නේ අර අර අපි කාර්තව්‍යයක් වැඩක් කියන දෙයක් ගත්තොත් එහෙම ඒක අර ජෙන්ඩර් නියුට්‍රල් දෙයක් වෙන්න ඕනේ කියන තැනේ තමයි මම පර්සනලි හිතන්නේ. ඉතින් මට මම බලාපොරොත්තු වෙන්නේ මට පුළුවන්ම තරම් හොඳින් මේ කාර්තව්‍යය කරන්න. ඉතින් සමහර විට ඒකට මගේ කාන්තාභාවය වැදගත් වෙන්න පුළුවන්. සමහර විට ඒක අදාළම නැති දෙයක් වෙන්න පුළුවන්. ඒ දෙය කිව්වත් මම ඇත්තටම මතක් කරන්න ඕනේ මම දන්නේ ඔබ කියන්නේ සමහර විට අපේ අසන්නන්ට අවස්ථාවක් ලැබිලා ඇති දැහැන පුවත්පතට මම ආටිකල් එකක් ලිව්වා මාර්තු මාසේ කාන්තා දිනේ සම්බන්ධයෙන්. කාන්තා දිනේ සම්බන්ධයෙන් ඇත්තටම මම ඒ ලිව්ව ආටිකල් එකේ මම ප්‍රධාන වශයෙන්ම ෆෝකස් එකක් විදිහට දැම්මේ අපි අන්කොන්ෂස් බයස් කියන කාරණයට. අන්කොන්ෂස් බයස් කියලා කියන්නේ අපි අවුරුදු ඒ කියන්නේ අපි ඉපදුණු වේලාවේ ඉඳලා එක දිගටම අපේ සමාජ පසුබිම් එක්ක අපි අර දන්නේවත් නැතුව අපේ ඔළුව ඇතුලේ අපි හිතන්න විදිහක් අපිට හදාගෙන තිනු. මේ කිසිම කෙනෙක් තව කෙනෙක්ට හානියක් කරන්න හිතාගෙනවත් මේකෙන් මෙයාව උඩට දාන්නවත් පහළට දාන්නවත් එහෙම හිතලා නෙමෙයි. අර අපි නොදැනුවත්වම අපේ ඔළුව ඇතුලේ ක්‍රියාත්මක වෙන සිතිවිලි දාමයක් තමයි මේ අන්කොන්ෂස් බයස් කියලා කියන්නේ. එතකොට මේ වැඩේට නම් ගැහණු කෙනෙක් හොඳයි. මේ වැඩේට නම් පිරිමි කෙනෙක් හොඳයි. අන්න ඒ වගේ අපි අර අර හදාගෙන තියෙනවා මේ සමාජයේ බෙදලා තියෙනවා. ඉතින් ඒ දේවල් අර අවුරුදු ගාණක් තිස්සේ මේ ඒ සමහර රෝල්ස් ගැහණු හෝ පිරිමින් කරලා මට හිතෙන්නේ අපේ සමාජයේ අර ඒක මුල් බැහැගෙන තියෙනවා මේවා ගැහණු කට්ටිය කරන වැඩ මේවා පිරිමි කට්ටිය කරන වැඩ කියලා. ඉතින් මේ ආටිකල් එක ඇතුලේ ඇත්තටම මම වැඩියෙන්ම කතා කරන්න උත්සාහ කරේ අපි දැන් මේ ගත්තොත් එහෙම බ්‍රිස්බේන් වල ඒ වගේම පිටරට ඩයස්පෝරාවක් ඇතුලේ කියන්නේ ලංකාවේ වුණත් ඒක මට හිතෙන්නේ මට එහෙම මේ පිටරට ඉන්න ගැහැණුන් එක හා සමානව වැඩ කරනවා කියලා කියන්නේ එක හොඳටම වැරදි. මට හිතෙන්නේ මුළු ලෝකෙම ගත්තොත් එහෙම දැන් අර අපේ සමාජය කියන්නේ සමාජයක් ඇතුලේ අර අපිට තිබුණානේ රූල්ස්. දැන් අපිට අම්මා කියන කෙනා අනේ අපි ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර එනකන් ගෙදර කෑම ටික හදලා හිටපු කෙනා නෙමෙයි දැන් අම්මා කියන්නේ. මේ අම්මයි තාත්තයි දෙන්නම උදේට නැගිටලා ළමයිව පාසල් යන්න රෙඩි කරලා අම්මා හරි තාත්තා හරි පාසල් දාලා ඉතින් ළමයි ආෆ්ටර් ස්කූල් කෑ එකක ඉඳලා හවසට ගෙදර එනකොට අම්මා හරි තාත්තා හරි ගෙදර එකතු කරගෙන ඇවිල්ලා ආයි කලබලෙන් ගෙදර ඒ වැඩ ටික කරලා ළමයිගේ වැඩ ටික කරලා මට හිතෙන්නේ දැන් ළමයිගෙන් ඇහුවොත් එහෙම මට හිතෙන්නේ අර දැන් අපි මොනවා වුණත් කාන්තා පිරිමි කියන්නේ අපි දෙකොට්ටාසයක් නේ අපි සමාන නෑනේ. එතකොට අම්මා කෙනෙක්ගේ ආදරය අම්මා කෙනෙක් කතා බහ කරන විදිහ ඒ සියලු දේවල් ඒ ටික එහෙමමයි. නැට අර රෝල් එකක් විදිහට මට හිතෙන්නේ බොහෝ වෙලාවට ඒක සමානයි. ඉතින් ඒ සමානත්වය ඇතුලේ අපි අර ওই සමහර දේවල් තියෙනවනේ මේවා දැන් අපේ මම ඇත්තට මේ ඒ මම මේ නැවතත් ඒ ආටිකල් එකටම රිෆර් කරන්නම්. ඒකේ කතා කරන්න උත්සාහ කරේ අපි දැන් මේ ශ්‍රී ලාංකික තියෙනවා ගොඩාක්ම කණ්ඩායම් මේ ආයතන මේ අපේ සමාජය ඇතුලේ මේ එකතු වුණු. එතකොට අපේ පන්සල් ආශ්‍රිතව වෙන්න පුළුවන්. ඒත් එක්කම සමහර විට දැන් අපේ රේඩියෝ කණ්ඩායම වගේ එහෙමත් නැත්නම් අපි තව මොනවාම හරි එකතු වුණු මෙහෙ තියෙනවා අපේ සංගම්. ඇත්තටම අපි හිතුවොත් එහෙම ඉතින් මේ සංගම් සියලුම සංගම් දිහා බැලුවොතින් එහෙම අපි වැඩිපුරම මේකේ ලීඩර්ෂිප් රෝල්ස් වල ඉන්නේ පිරිමි කට්ටිය. එතකොට අපි මේ සංගම් විතරක් නෙමෙයි ආයතන දැන් මේ රටක් පවත්වන ආයතන ගත්තොත් එහෙමත් ඒ ලීඩර්ෂිප් රෝල්ස් වල ඉන්නේ පිරිමි කට්ටිය. අර මම කලින් කිව්වා වගේ මේ ගැහැණු කට්ටියත් සෑහෙන්න ප්‍රමාණයක් වර්ක් ෆෝස් එකේ ඉන්නවා. සෑහෙන ප්‍රමාණයක් කියන්නේ බොහෝ දුරට ඊක්වල් ප්‍රමාණයක්. ඒ අපි මේ වර්ක් ෆෝස් එක ගත්තොත් එහෙම වර්ක් ෆෝස් එකේ සෙග්මන්ට්ස් විදිහට ලීඩර්ෂිප් රෝල්ස් වලට තවමත් ඉන්නේ ගැහැණුන්ගේ සෙග්මන්ට් එකකින් මේ වැඩ කරන ගැහැණුන්ගේ ප්‍රමාණයෙන් ප්‍රතිශතයක් විදිහට අවමයක් 5%කටත් අඩු ප්‍රමාණයක්. හැබැයි අර සාමාන්‍ය මැද්ද ලෙවල් එක ගත්තොත් එහෙම වැඩ කරන ප්‍රමාණය 50% ඉන්නවා ගැහැණුන් සහ පිරිමින් කියන එක. ඉතින් අර මට හිතෙන්නේ දැන් මොකද දැන් ওই 50% එන්නත් සෑහෙන කාලයක් ගියානේ. ඉතින් එතනින් එහාට අර 5%ත් 50% වෙන තැනට මම නම් විශ්වාස කරන්නේ යයි. ඉතින් අර ඒක අර මට හිතෙන්නේ ඒ යන ගමන පහසු වෙන්නේ අපි ගොඩක් දෙනෙක් එකතු වෙලා මේ ජෙන්ඩර් නියුට්‍රල් තමයි මේ රෝල්ස් කියන එක දකින්න එක. ඉතින් මම අර ජනකේ ප්‍රශ්නය ඇහුව නිසාවෙන්ම තමයි මේ උත්තරය ලබා දුන්නේ. මම අර ස්ට්‍රැටජි එකක් විදිහට කරන්නේ මම ඒක හයිලයිට් කරන්න නැතුව ඉන්න එක. මේ එතකොට අර ඒක ඒ කියන්නේ මම දන්නේ නැහැ ඒක සමහර කෙනෙක් ඒක වැරදි කියලා දකින්නත් පුළුවන්. ඒක හයිලයිට් නොකරන එකෙන් තව කෙනෙක්ට අවස්ථාවක් නැති වෙනවද කියලා මට හිතුණා. මම හයිලයිට් කරන එකෙන් මේක හරි අමුතු දෙයක් උනේ කියලා හිතෙනවා කියන එක නැති කරන්න තමයි ඒක අර මම ස්ට්‍රැටජි එකක් විදිහට ඒක කරන්නේ. අර මොන වුණත් මේකේ හරිම හරි වැරද්ද අපිට හොයන්න අමාරුයිනේ. ඉතින් මට හිතුණා අපි කාන්තාවක් කන්වීන වුණා කියන කතා බහ එතනින් නතර කරන්න පුළුවන් කියලා. මොකද අපි අර කාන්තාවක් වුණත් පිරිමි කෙනෙක් වුණත් අපිට දැන් වැඩක් තියෙනවනි කරන්න. දැන් අපි ඒ වැඩේ කොහොමද කරන්නේ කියන එක කණ්ඩායමක් විදිහට එකතු වෙලා ඒ ටික ගැන අපි මට හිතෙන්නේ වැඩි අවධානය යොමු කරන්න තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ. ඉතින් ජනක මට හිතුණා ජනකගෙන් අහන්න. මම පළවෙනියෙන්ම 4EB කණ්ඩායමට එකතු වෙනකොට ජනක තමයි කන්වීන. මේ දැන් අවුරුදු 10කට විතර කලින් මේ කන්වීන කියන රෝල් එක 4EB කණ්ඩායමේ ජනක මොන විදිහටද දකින්නේ?
0: ඔහේ මායා. දැන් ඊට කලින් මම කියන්න මේ ඇත්තටම ඔය ඔබ හොඳ ප්‍රවේශයක් ගත්තේ කාන්තාවක් කියලා මේ අර ආකෘතිගත කරන්න ස්ටීරියෝටයිප් කරන්න මොන හරි එකකට පත් වුණාම ඒක අර අන්කොන්ෂස් බයස් කියන එක ඒක මේ සමාජයේ යටින් තියෙනවා. ඔය හැබැයි අපි ඉන්න ඔස්ට්‍රේලියා සමාජයේ ඒක ටික ටික ප්‍රගමණය වෙද්දී ඕක පිළිබඳ මේ සෑහෙන ඉදිරියට යන සමාජයක් විදිහට තමයි මට පේන්නේ. ඒක තමයි මටත් ওই ප්‍රශ්නේ අහනකොටම යම් ආකාරයේ මේ අමුතු බවක් ඇවිල්ලා මම ඔබෙන් අවසර ගත්තේ ඒක එහෙම ඇහුවට කමන්නේ නැද්ද කියලා. මේ ඇත්තටම ඉතින් අපි දන්න විදිහට හිමායා අපේ මේ කණ්ඩායමේ සෑහෙන වගකීම් සෑහෙන කාලයක් තිස්සේ දරපු ඒ පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳින් ඉටි කරපු කෙනෙක්. ඒක නිසා ඇය කැඳුම්කරු පිළිබඳ පත්වීම ඉතාම සුබවාදී විදිහට තමයි මම දකින්නේ. ඉතින් ඒ වගේම දර්ශක ආවිබවන් අපි සමග දැන් එකතු වුණාට
2: ආවිබවන් ජනක මම හිතන්නේ මේ ටිකක් කාර්ය බහුල අර බොහොම පාරවල් වහපු උදෑසනක්
0: ඔව්
2: පොයිබි වැදිරියට මේ පොයිබි පරිශ්‍රයේ ඉන්නේ කියලා හිතාගන්න බැරුව සෑහෙන වෙලාවක් මේ නගරේ වටේ සක්මන් කරන්න
0: සිද්ධ වෙච්ච
2: වෙලාවක්. ඉතින් මේ පළවෙනිම සමාය ආයෙත් ඉන්න ටෝනි පොඩක් හරක් වෙච්ච එක නතරම හරි කම්ප්ලිකේටඩ් පාරවල් ගොඩක් ප්‍රති කොහොමද පොයිබි වැදිරියට එන්නේ කියන එක.
3: ඔව් අද උදේ අර මේ මට හිතෙන්නේ ආසන්නන්ට දැනුනේ නැතුව ඇති ජනකත් මමත් දර්ශිකත් අර හිස්ලුලුවට දුවමින් වගේ තමයි වැඩසටහනට එකතු වුණේ. කියන්නේ අපි කලින් හොඳ වෙලාවට අපි කලින් වැඩසටහනට ආරම්භ කරන්න සෑහෙන කලින් එන්න බලාපොරොත්තු වෙච්ච හින්දා තමයි වැඩසටහන ආරම්භ කරන්න අවස්ථාවක් ලබා ගන්න පුළුවන් වුණේ. ඉතින් දාශික මම මේ ජනකත් එක්ක අපි කතා කර කර හිටියේ මම 4EB කණ්ඩායමකට එකතු වෙන්න එන වෙලාවේ ජනක කැඳවුම්කරු. මේ කැඳවුම්කරු කියන රෝල් එක ජනක මොන විදිහටද දකින්නේ කියන එක ගැන තමයි අපි මේ කතා බහ කරමින් සිටියේ.
0: මම ඒකට කෙටියෙන් පිළිතුරක් දෙන්න මොකද ඒක සඳහා වඩාත්ම ආසන්න පුද්ගලයා දැන් අපි සමග එකතු වෙලා තියෙන නිසා පුස්කියවෘතක. ඇත්තටම කැඳවුම් කරු කියන එක ඇත්තටම ඒක මම දකින විදිහට ඉතාම වගකීම් සහිතව වගේම යම් ආකාරක අසීරු සහ ඒ වගේම ඉතාමත් සතුරුදායක දෙයක්. ඒක ඇත්තරම නායකත්ව රෝල් එකක්. ඒ කියන්නේ නායකත්ව තත්ත්වයක් තමයි. අපිට කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම අපිත් සමග වැඩ කරන්න ස්වේච්ඡාවෙන් වැඩ කරන්න කැමති අය. ඔවුන් අපේ තියෙන අපි ඉදිරිපත් කරන වැඩ පිළිපෙළට කැමති කරවාගෙන ඊළඟ අවුරුදු කීපය තුළ ගුවන් විදුලි ඉදිරියට ගෙන යාමේ වගකීම තමයි තියෙන ඉතින් ඔය අතර යම් යම් අභියෝග ඇති වෙනවා. ඒ අභියෝග වලට මුහුණ පෑමට ශක්තිමත් කණ්ඩායමක් හදාගෙන ඒකේ වැඩි වගකීම තමන් අරගෙන ඉදිරියට යෑම තමයි කැඳුම් කරුගේ වගකීම කියලා මම දකින්නේ.
4: ඔව් මං හිතන්නේ මේ ජනක මම හිමායක දෙසට හැරුණොත් ඇත්ත
3: මේ හිමාය අපිට කතා කරන්න පුළුවන් දැන්
4: අපි මතක් කරන්නට ඕනේ. ඉතින් අපි අපේ පහුගිය ඉරිදාවේ අපේ වාර්ෂික රැස්වීම පවත්වලා හිටපු කණ්ඩායමෙන් අලුත් කණ්ඩායමක් වැඩතන බොහොම දෙනෙක් හිටපු පිරිසම තමයි. නමුත් අලුත් කණ්ඩායමකට දැන් මම කැඳවුම් කරු විදිහට අවුරුදු දෙකකට පුංචි චුට්ටක් වැඩි කාලයක් ගත කළා. දැන් හිමාය තමයි අපේ අලුත් ෆොයිබි ගුවන් විදුලියේ අලුත් කැඳවුම් කරු වශයෙන් කටයුතු කරන්නේ. ඉතින් හිමාය මම හිතන්නේ මේ ප්‍රථම වතාවට මම අවස්ථාවක් කරගන්නවා ජනකත් මමත් ඔබට සුභාශිංසන පුද කරන්නට. ඉතින් අර ජනක කිව්වා වගේ මේ අපි ස්වේච්ඡා සාමාජිකයන් බොහොම කැප වුණු ස්වේච්ඡා සාමාජිකයන් රැසක්ගෙන් සමන්විත බොහොම ශක්තිමත් කණ්ඩායමක්. කුඩා වුණත් හරිම ශක්තිමත් කණ්ඩායමක්. හිමයි මම හිතන්නේ ජනක කියපු දෙයකට එකතු කරන්නට ඕන දේ තමයි දැන් අපිට හැම වෙලාවෙම අර පිරිස් බලය කියන එක ඇතුලේ ලොකු ශක්තියක් ලැබෙනවා. අපි කණ්ඩායමක් විදිහට මම හිතන්නේ අර මහ විශාල පිරිසක් ඉන්න කණ්ඩායමක් නෙමෙයි. හැබැයි අර අර වටුකුරුල්ල කීප දෙනෙක් එකතු වෙලා මහ විශාල දැලක් උස්සගෙන යනවා වගේ පුංචි කණ්ඩායමක් නම්බර්ස් වලින් සංඛ්‍යාවෙන් කුඩා වුණත් බොහොම විශාල වැඩ කොටසක් අවුරුදු 46ක් විතර තිස්සේ කරගෙන ආපු කරලා පෙන්නපු බාර දූර වගකීම් රාශියක් ඉටු කරපු කණ්ඩායමක්. ඉතින් මම විශ්වාස කරනවා මට මුල කොටස අහන්න බැරි වුණු හින්දා හිමා අපිට අවස්ථාවක් ලැබෙයි කියලා දැන් ඉදිරි වසර දෙකක කාලය සඳහා අපි නම් වශයෙන් මතක් කරොත් හිමායා තමයි හිමායා වික්‍රමහේවගේ තමයි අපේ අලුත් කැඳවුම්කරු අපේ උප කැඳවුම්කරු වශයෙන් කටයුතු කරන්නේ කලින් වගේම දුෂාන් විජේවර්ධන ඒ වගේම අපේ ලේකම් නැත්නම් සෙක්‍රටරි වශයෙන් කටයුතු කරන්නේ සමීර සමරසිංහ ඒකේ වෙනසක් නැහැ. ඒ වගේම තමයි අපිට අලුතෙන් අපේ මැනේජ්මන්ට් කමිටි එකට එකතු වෙනවා බුද්ධික ගමගේ ඔහු අපේ භාණ්ඩාගාරික තුමන් වශයෙන් එකතු වෙන. ඉතින් ඊට අමතරව හිටපු කැඳවුම් කරු විදියට මමත් ඒ කණ්ඩායම නියෝජනය කරනවා. මේ විතරක් නෙමෙයි අපිට මේ කටයුතු ඉදිරියට ගෙනියන්න තව extended committee එක තමයි අපේ structure එක. මම හිතන්නේ අපි අසන්නන්ටත් අපි ප්‍රජා ගුවන් විදුලියක් විදිහට මේක වැදගත් වෙයි. ඒක තමයි අපේ structure එක. පස් දෙනෙක්ගෙන් සමන්විත management committee එකක් සහ ඒකට උඩින් ඒකට on top of තවත් 10 දෙනෙකුගෙන් හෝ ඊට වඩා පොඩ්ඩක් වැඩි සංඛ්‍යාවකින් සමන්විත තවත් කණ්ඩායමක් තමයි මේක ඉදිරියට ගෙන යෑමේ ප්‍රධාන වගකීම දරන්නේ. ඊට අමතරව අපිත් එක්ක අපේ programmers, broadcasters, ලා සහ panel operators ලාපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඊටත් අමතරව අපේ subscribers ලා ඔවුන් තමයි අපිට මේ ජීවනාලිය වගේ මේ දිරි දෙන්නේ මේ ප්‍රජා ගුවන් විදුලියක් පවත්වාගෙන යන්න ලාභ ලැබීමේ අරමුණින් එහාට ගිහිල්ලා නැත්නම් ලාභ ලැබීමේ අරමුණේ තොරව ඇත්තටම කිව්වොත් ඊට පස්සේ අපේ විශේෂයෙන්ම අපේ අසන්නන් ඔබ අපේ ප්‍රජාව ඉතින් ඒ තමයි ශක්තිය. ඉතින් මම මගේ පළවෙනි ප්‍රශ්නේ විදිහට දෙසර නැවතත් ආවතිමයි අතරම මේ අලුත් කැඳවුම් කරු විදිහට මට හිතෙනේ ඔබට අවස්ථාවක් කරගන්නට පුළුවන් මේක ඉදිරි දෙවසරක කාලය ඇතුළත මොන වගේ වැඩසටහන් මොන වගේ සැලැස්මක්ද ඔබ ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අලුත් විදිහට හිතන අලුත් විදිහට දකින්නට පුළුවන් අලුත් කණ්ඩායමක් ඉතින් ඔබට අවස්ථාව කොයි වගේ සැලැස්මක්ද ඉදිරියට තියෙන්නේ කියන එක ගැන කතා කරන්න.
1: උදාශික බොහොමත්ම ස්තුතියි. අපි වැඩසටහන ආරම්භයේදීත් කිව්වා අපි අද කතා කරන්නේ 4EB ශ්‍රී ලාංකික කණ්ඩායම ගැන කියලා. ඒකට දාශික අර කිව්වා වගේම 4EB ශ්‍රී ලාංකික කණ්ඩායම හැදිලා තියෙන්නේ අපි මැනේජ්මන්ට් ස්ට්‍රක්චර් එකක් තියෙනවා අපිට. අපිට ඉන්නවා එක්සිකියුටිව් මැනේජ්මන්ට් කමිටි එකක්. ඒකේ මෙම්බර්ස්ලා පහක් දාශික නම් කරා වගේ. ඒත් එක්කම ඉන්නවා කාරක සභික කණ්ඩායමක්. ඊට පස්සේ ඉන්නවා අපේ
3: බ්‍රෝඩ්කාස්ටර්ස්ලා සහ පැනල් ඔපරේටර්ස්ලා අපිට ටෙක්නිකලි අපි රේඩියෝ කණ්ඩායමක්නේ. ඉතින් රේඩියෝ කරන කණ්ඩායම ඉන්නවා. ඊට අමතරව අපේ මෙම්බර්ස්ලා ඉන්නවා, මෙම්බර්ස්ලා සහ සබ්ස්ක්‍රයිබර්ස්ලා. එතකොට මෙම්බර්ස්ලා විදිහට 4EB කණ්ඩායමට එකතු වෙන්න ඕනෑම කෙනෙක්ට අවස්ථාව තියෙනවා. අපේ ශ්‍රී ලාංකික ප්‍රජාවේ ඔබ 4EB කණ්ඩායමට සහයෝගය දක්වන්නට කැමති නම් ඒ ඕනෑම කෙනෙක්ට එකතු වෙන්න. ඒත් එක්කම අපේ 4EB කණ්ඩායමත් එක්ක එකතු වෙලා ඉන්න සබ්ස්ක්‍රයිබර්ස්ලා විදිහට බ්‍රිස්බේන් වල ඉන්න සියලුම ආයතන වගේ ආයතන සංගම්, ඉතින් ඒ සියලුම දෙනාටත් අපේ 4EB කණ්ඩායමේ සබ්ස්ක්‍රයිබර්ස්ලා විදිහට එකතු වෙලා ඉන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි අපේ කණ්ඩායම. අර දර්ශික කිව්වා වගේ අපි දැන් මේ කතා කරාම හරිම ලොකුයින. අපේ අසන්නන් එක ගත්තොත් එහෙම මට හිතෙන්නේ අපි ශ්‍රී ලාංකික ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තේ මට හිතෙන්නේ බ්‍රිස්බේන් ආශ්‍රිතව වැඩිපුරම වෙසෙන ශ්‍රී ලාංකිකයින් 30,000කට පමණ මේකේ අවස්ථාව තියෙනවා අපිත් එක්ක එකතු වෙන්න, අවම වශයෙන් අසන්නෙක් විදිහට හෝ. ඉතින් ඒ වගේ ලොකු රීච් එකක් තියෙන ආයතනයක් විදිහට තමයි මට හිතෙන්නේ අපි 4EB ශ්‍රී ලාංකික කණ්ඩායම හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒක ඇතුලේ මේ කැඳවුම් කරුවෙක් වෙනවා කියන එකට අර මම කලින් මතක් කරා වගේම ඉතා විශාල වගකීමක් තියෙනවා. ඒ වගකීමට ප්‍රධානම හේතු වෙලා තියෙන්නේ අපිට මේ කරන්නට තියෙන කාර්යභාරය හරිමම පරිස්සමෙන් කරන්න ඕන හින්දා. මොකද අපි රෙප්‍රසෙන්ට් කරන්නේ අපේ ශ්‍රී ලාංකික ප්‍රජාව සහ අපිට වොලන්ටරිලි එකතු වෙලා ඉන්න කණ්ඩායමක් තමයි මේ රෙප්‍රසෙන්ට් කරන්නේ. ඉතින් ඔබ සමහර විට දකිනව ඇති, ඒ කියන්නේ දැන් මට පර්සනලි අපිව 4EB කණ්ඩායම මට හිතෙන්නේ අලුතෙන් හඳුනාගත්ත අය වෙන්න ඕනේ. ඒ ගොඩක් දෙනෙක් මම මාව නිකන් දැකලා හඳුනගෙන අහලා තියෙනවා ඔයා 4EB එකටද වැඩ කරන්නේ කියලා. ඒ කියන්නේ මට පහුගිය සතිය ඇතුළත දෙදෙනෙක් මගෙන් එහෙම ඇහුවා. මොකද සමහරලාට ඔබට හිතෙනවා ඇති අපේ මුහුණු වැඩිපුර දකින්න හම්බ වෙන්නේ අපි එක්කෝ මයික් එකක් අල්ලගෙන කොහේ හරි ඉන්නවා, එක්කෝ මැදිරියක් ඇතුලේ වැඩසටහනක් කරනවා. ඉතින් මට හිතෙන්නේ අපි ඉන්නේ, ඒ කියන්නේ ඒක එහෙම දකින්න එක හරිම හොඳයි. මොකද එතකොට මේක මේක අර කට්ටියක් එකතු වෙලා රැකියාවන් විදිහට කරනවා වෙන්න ඇති කියලා හිතුණාට ඇත්තටම අපි ඉන්නේ වොලන්ටියර්ස්ලා ටිකක්. ඉතින් මේ වොලන්ටියර් කණ්ඩායමක් කට නායකත්වයේ ලබා දීම අපි රැකියාවක් ඇතුලේ නායකත්වයේ ලබා දෙනවාට වඩා හරිමම වෙනස් දෙයක්. මොකද මට තේන මම ගිය සතියේ අපි ජෙනරල් මීටින් එකෙත් කතා කරා 4EB කණ්ඩායමේ ඉන්නේ චෙයාර්පර්සන් කෙනෙක්වත් ප්‍රෙසිඩන්ට් කෙනෙක්වත් නෙමෙයි, අපිට ඉන්නේ කැඳවුම් කරුවෙක්. කැඳවුම් කරුවෙක් කියලා කියන්නේ මේ කණ්ඩායමක් රෙප්‍රසෙන්ට් කරන කෙනෙක්. එතකොට කණ්ඩායමට නායකත්වයක් ලබා දෙන්නටම ඕනේ තමයි. ඒ කණ්ඩායමේ නායකත්වය කියන එකෙන් අදහස් වෙන්නේ අපි කට්ටියක් එකතු කරලා ෆෝම් කරපු අදහස් කොහොමද නායකත් අදහස් ක්‍රියාත්මක කරන්න නායකත්වයක් ලබා දෙන්නේ මිසක්කා මේකේ ඉන්න මේකට එකතු වෙලා ඉන්න වොලන්ටියර්ස්ලව මෙහෙවනවා කියන එක නෙමෙයි. ඉතින් අර ඒක ඇතුලේ අර දර්ශික අහපු ප්‍රශ්නයට මට හිතෙන්නේ උත්තර තියෙන්නේ මොනවද අපි කරන්නට බලාපොරොත්තු වෙන්නේ කියන එක. කණ්ඩායමක් විදිහට අපි මොනවද කරන්නට බලාපොරොත්තු වෙන්නේ කියන එක ඇතුලේ මට හිතෙන්නේ අපි පහුගිය වසර දෙක ගත්තොත් එහෙම ඉතාමත්ම සාර්ථක වැඩපිළිවෙලක් අපි ඉම්ප්ලිමන්ට් කරා කියලා. එතකොට ඒ සාර්ථකත්වයේ පිටුපස දර්ශික ඇතුළු බොහෝ දෙනෙක් හිටියා. මොකද අර ඒකට මට හිතෙන්නේ දර්ශික ජනකත් මාත් එක්ක අනිවාර්යයෙන්ම එකඟ වෙයි අපිට මොන විදිහේ අදහස් මොන විදිහේ අර කියන්නේ මේක අර ග්‍රවුන්ඩ් බ්‍රේකින් අදහසක් තිබුණත් මට හිතෙන්නේ ඒක වැඩක් නෑ කියන්නේ මට ඇත්තටම ඒකට අර වෙන වචනයක් ආවේ නෑ. ඒකට අර මේ
1: ඒ අදහසේ වටිනාකම වැඩි වෙන්නෙම ඒ අදහසට වටිනාකමක් ලබා දෙන්නම පුළුවන් අපිට ඒ අදහස ක්‍රියාත්මක කරන්න පුළුවන් නම්.
4: ඔව් තවත් ඉදිරි කිව්වොත් හිමාය මම හිතන්නේ අපි වටා ඉන්නේ කණ්ඩායමේ ශක්තිය සහ උන්නේකට දක්වන සහයෝගය මත තමයි අපිට මේ වැඩේ කරගෙන යන්න
1: පුළුවන්. ඒ අදහසට වැලිඩිටි එකක් ලබා දෙන්න පුළුවන් කණ්ඩායමක් එකතු වුණොත් විතරමයි. ඉතින් ඒ වගේ කණ්ඩායමක් එකතු කරගෙන අර කිව්වා වගේ ඒ වගේ පොඩි කණ්ඩායමක් එකතු කරගෙන තමයි අපි මේ 4EB කණ්ඩායමට 4EB ශ්‍රී ලාංකික කණ්ඩායමට නව මුහුණුවරක් ලබා දෙන්න උත්සාහ කරේ. මේ නව මුහුණුවරක් ලබා දෙනවා කියන වචනේ මම හරිම වගකීම් සහිතව පාවිච්චි කරන්න කැමතියි. නව මුහුණුවරක් ලබා දෙන්නේ පරණ මුහුණුවර හොඳ මදෙහිඳ නෙමෙයි. ඇත්තම කතාව අර මං කිව්වා වගේ අපි අවුරුදු 46ක් පරණ ආයතනයක්. අපේ වැඩසටහන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ සහ අපි කොහොමද සමාජගත වෙන්නේ කියන එකට හරිම ලොකු ස්ට්‍රක්චර් එකක් අපේ 4EB කණ්ඩායම ඇතුලේ තිබුණා. එතකොට ඇයි මේක නැවුම් කරන්නට අවශ්‍යතාවයක් ආවේ? මට හිතෙන්නේ අපි මිනිස්සු විදිහට ගත්තත් ඕනෑමම දෙයක් ඉවෝල්ව් වෙනවනේ. එතකොට ඉවොලියුෂන් එක කියන්නේ අපිට පේන්නේ නැති වුණාට මේ මොහොතක් පාසා සිදුවෙන දෙයක්. ඉතින් මේ 4EB රේඩියෝ ඉවොලියුෂන් එක ඇතුළෙත් අපිට ගමනක් තිබ්බා. එතකොට මට හිතෙන මේ අවුරුදු 46 පුරාවටම එකිනෙක පොඩි දේවල් වලින් හරි වෙනස් වෙලා ආවහම ලෝකයක් විදිහට රේඩියෝ කියන එක මට හිතෙන්නේ නව මුහුණුවරකින් එළි දක්වීමේ අවශ්‍යතාවය 4EB ශ්‍රී ලාංකික කණ්ඩායමට විතරක් නෙමෙයි මට හිතෙන්නේ ABC එකටත් අවශ්‍යතාවයක් විදිහට දැනුණු දෙයක්. ඉතින් ඒවා ඇතුළත මට හිතුණා අපි මේ නව මුහුණුවර වැඩියෙන්ම පාවිච්චි කරන්න උත්සාහ කරේ රේඩියෝ කියන්නේ අහන එකක්නේ. අපි කොහොමද රේඩියෝව අහලා විතරක් මදි අපිව දකින්න තැනටපත් කරන්න කියලා. ඉතින් ඒකට උත්සාහයක් විදිහට අපේ ඩිජිටල් මාධ්‍ය ඩිජිටල් සමාජ මාධ්‍ය ඔස්සේ තමයි අපි ඔබට නැවත ලං වෙන්න තව ලං වෙන්න උත්සාහ කරේ. අපේ Facebook පිටුවක් තියෙනවා, අපිට Instagram පිටුවකුත් තියෙනවා, ඒ වගේම අපිට YouTube channel එකකුත් තියෙනවා. එතකොට මේ සියලුම සමාජ මාධ්‍ය අතරින් අපි දැනට වැඩියෙන්ම ක්‍රියාත්මක වෙලා ඉන්නේ අපේ Facebook පිටුව හරහා. ඉතින් මට හිතුණා අපේ ඊළඟ අවුරුද්ද පුරාවට කාර්යභාරයේ විදිහට හිතුවොත් එහෙම, කියන්නේ අපේ අර මුල් බැහැගත් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවනේ, අපි ක්වොලිටි ප්‍රෝග්‍රෑම්ස් ඉදිරිපත් කරන්නට සහ අපේ සමාජයත් එක්ක එකට බැඳුණු ප්‍රෝග්‍රෑම් ඉදිරිපත් කරන්නට, සමාජයට අවශ්‍යතාවයක් තියෙන ප්‍රෝග්‍රෑම් ඉදිරිපත් කරන්නට අපි කැප වෙනවා කියන මට හිතෙන්නේ සහතික මට අපේ අසන්නන්ට ලබා දෙන්නට පුළුවන්. ඉතින් ඒ කැපවීම ඇතුලේ අපි තව අලුත් මුහුණුවරවල් මේකට එකතු කරගන්නට, අපේ වැඩසටහන් වලට අලුත් මුහුණුවරවල් සහ සටහන් ඉදිරිපත් කරන්නන් විදිහට අලුත් මුහුණුවරවල් එකතු කරගන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අපි 4EB කණ්ඩායමට 4EB ශ්‍රී ලාංකික කණ්ඩායමට ඩිජිටල් ආම් එකක් එකතු කරන්නට, ඩිජිටල් ආම් එකක් අපි ඕල්රෙඩි එකතු කරලා තියෙන්නේ. ඒකේ අපි ඒ මුලින් ඒ එකතු කරපු අඩිතාලම තවදුරටත් ශක්තිමත් කිරීම තමයි අපේ ප්‍රධාන බලාපොරොත්තුව වෙන්නේ. ඉතින් ඒත් එක්කම, ඒ කියන්නේ අපේ Facebook පිටුව හරහා, අපේ Instagram account එක හරහා, ඒ වගේම අපේ YouTube channel එක හරහා. ඉතින් මේ සියලුම දේවල් අර මම මතක් කරා වගේ අපි කරන්නේ මූල්‍ය බලාපොරොත්තුවකින් තොරව. කෙලින්ම මේ කරන සියලුම කටයුතු අපේ සමාජ මෙහෙවර තකා සහ අපේ කමියුනිටි එක වෙනුවෙන්. එතකොට අපි කමියුනිටි එකක් වෙනුවෙන් කරන වැඩ කමියුනිටි එකත් එක්ක එකතු වෙලාමයින කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට කමියුනිටි එකත් එක්ක එකතු වෙන්න පුළුවන් වෙන්නේ ඔබ අපිට අවස්ථාව ලබා දෙනවා නම්. ඉතින් මම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි අපේ කමියුනිටි වැඩසටහන් ඔබට ඔබගේ ආයතන විදිහට, ඒත් එක්කම පන්සල් වෙන්න පුළුවන්, ඒ වගේ ආගමික ආයතන, පන්සල්, පල්ලි සහ
3: තියෙන කියන්නේ ඕනෑම ආගමික ආයතන ඒ වගේම ඔබට ඔබගේ ආදිශිෂ සංගම් වෙන්න පුළුවන් ඒ වගේම එහෙමත් නැත්නම් වෙන විදිහේ කියන්නේ කණ්ඩායමක් එකතු වෙලා හදාගත්ත කමියුනිටි ආයතන ඕනෑම එකකට අපිත් එක්ක එකතු වෙන්න ඔබට අවස්ථාව තියෙනවා ඔබත් එක්ක එකතු වෙන්න අපි ඉතාමත්ම කැමැත්තෙන් බලාගෙන ඉන්නවා ඉතින් මේ සියලුම දේ හරහා දැන් අපි ඇත්තටම පසුගිය සති දෙකකට කලින් කාන්තා සංසදයේ සමග වැඩසටහනක් කරා සිංහල සංගමයේ සමග ඒත් එක්කම ෆොරස්ට් ලේක් පන්සලත් එක්ක ගුඩ්න පන්සලත් එක්ක මේ සියලුම ප්‍රධාන ආයතනත් එක්ක FSO queue එකත් එක්ක ඉතින් අපි ගොඩාක් වැඩසටහන් පහුගිය අවුරුදු දෙක පුරාවට ඉදිරිපත් කරගෙන ආවා ඉතින් ඔබ සියලු දෙනා සමග එකතු වෙලා අපේ වැඩසටහන් ඉදිරියට කරගෙන යන්න ඒත් එක්කම අපේ මේ ඩිජිටල් ආම් එක ශක්තිමත් කරන එක තමයි ප්‍රධාන බලාපොරොත්තු විදිහට ලබන මේ මේ ගිය සතියෙන් ආරම්භ කරපු ඉදිරි අවුරුද්ද පුරාවට ප්‍රධාන බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම අවසාන වශයෙන් ආරාධනාවක් කරන්නට කැමති රේඩියෝ කණ්ඩායමට අර මං කිව්ව අපේ ලේයර්ස් ගොඩක් තියෙනවනේ ඔබට බ්‍රෝඩ්කාස්ට් කෙනෙක් විදිහට සහ අපේ ටෙක්නිකල් සපෝට් පැනල් ඔපරේටර් කෙනෙක් විදිහට එකතු වෙන්නට අවස්ථාවක් මට හිතෙනවා මම මේ වෙලාවේ ආරාධනා කරනවා ඔබ කැමති නම් අපිත් එක්ක එකතු වෙන්න අපිට ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා ට්‍රේන් වෙන්න අවස්ථාව නොමිලේ ලබා ගන්නට පුළුවන් ඒත් එක්කම ඔබට මට රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ඕනේ නැහැ හැබැයි මම රේඩියෝ කණ්ඩායමට සහයෝගය ලබා දෙන්න කැමති නම් අපේ මෙම්බර් කෙනෙක් වෙන්න අපි මෙම්බර්ෂිප් ඩ්‍රයිව් එකක් මේ මාසේ ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ මෙම්බර් කෙනෙක් වෙන ආයතනයක් විදිහට ඔබ පුද්ගලිකව අපේ මෙම්බර් කෙනෙක් වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් අපිට පණිවිඩයක් එවන්න මේ මෙම්බර් කෙනෙක් වෙන්න අපි අපේ Facebook පිටුව ඔස්සේ අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් අවස්ථාවල් මොනවද කියන එක අපි එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා ලබන සතිය ඇතුළත. ඉතින් අලුත් කණ්ඩායමක් ඒ වුණාට අපේ කණ්ඩායම අලුත් වුණාට අපේ පරමාර්ථය එකයි අපේ ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙන වැලියුස් එකයි ඉතින් ඒ සියලුම දේවල් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබත් සමග එකතු වෙලා ඉතින් ඔබගේ ශක්තිය අපිට අත්‍යවශ්‍යයි ඉතින් අපිත් එක්ක එකතු වෙන්න මේක තමයි දාර්ශික මට කියන්න තියෙන්නේ
4: ඔව් බොහොම ස්තුතියි හිමායා මම හිතන්නේ ඉතින් ඒ සඳහා වෙන ශක්තිය
3: ඉතින් අලුත් කණ්ඩායමක් ඒ වුණාට අපේ කණ්ඩායම අලුත් වුණාට අපේ පරමාර්ථය එකයි අපේ ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙන වැලියුස් එකයි ඉතින් ඒ සියලුම දේවල් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබත් සමග එකතු වෙලා ඉතින් ඔබගේ ශක්තිය අපිට අත්‍යවශ්‍යයි

දෙනා ජනක මම ඒ වගේම අනිකුත් සියලුම සමාජිකයන් සහ විශේෂයෙන් ප්‍රසන්නන් වෙනුවෙන් මේ අදාළ ශක්තිය සහ ධෛර්යය ඔබට ලබා දෙනවාට මම හිතන්නේ නුවණුමානයි. ඉතින් ඉතාමත්ම හෘදයාංගම ඔබට සුබ පතනවා ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා. මම දැන් ජනක අපිට පුළුවන් ගීතයකට හෝ ප්‍රවෘත්ති ප්‍රකාශයට යොමු වෙන්න.

0: their nominations. Nominations close on 3rd of July 2026. For more information, please visit the ISL Queensland chapter website www.ieslqld.org.
1: Sati Anta Punt Pasuvitarma.
2: මෙවර වෙසක් උත්සවය ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් ලක්වාසී බෞද්ධ ජනතාව මහත් බැතිසිතින් සමරනු ලැබුවා. ශ්‍රී දළදා මාලිගයේ අටමස්ථානයේ කතරගම කිරිවිහෙර කැලණිය රජමහ විහාරය ඇතුළු දිවයින පුරා විහෙර විහාරස්ථානවල සදහැවතුන් බොහෝ පිරිසක් පෙහෙවස් සමාදන්ව තිබුණා. තවත් විශාල පිරිසක් ඒවා වැඳ පුදා ගැනීම සඳහාද පැමිණ සිටියා. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වුණේ මාතරදී. වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ නගරයේ පමණක් තොරණ 25ක් වැනි සංඛ්‍යාවක් ඉදිව තිබුණා. රට පුරා දන්සැල් 17000කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි තිබූ බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ. වෙසක් සිරි නැරඹීම සඳහා පැමිණෙන ජනතාව වෙනුවෙන් කොළඹ ඇතුළු තදාසන් නගර ගණනාවක විශේෂ ආරක්ෂාවක් මෙන්ම රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක වුණා. ඒත් වෙසක් පොහෝ දිනට පසු දින අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වුණේ මීගොඩ ප්‍රදේශයේ. දන්සැලකට සහභාගී වී සිටි පිරිසක් අතරට කැබ් රථයක් කඩා වැදීමෙන් එහිදී පුද්ගලයන් 6 දෙනෙකු මිය ගියා. අටමස්ථානාධිපති ධූරයේ කටයුතු ආවරණය කිරීම සඳහා උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංගධායක රුවන් වැලි චෛත්‍ය රාමාධිකාරී පූජ්‍ය ඊතල වැටුණුගේ ඥානතිලක හිමියන් තාවකාලිකව පත් කිරීමට අටමස්ථාන කමිටුව තීරණය කළ බව මල්වතු මහාවිහාරය පසුගියදා නිවේදනය කළා. මල්වතු මහාවිහාර පාර්ශවයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක හා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරත්න හිමියන් සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා පිළිබඳව පවතින අධිකරණ කටයුතු අවසන් වී ඒ පිළිබඳ අවසන් තීරණයක් ලැබෙනතුරු මෙම තාවකාලික පත් කිරීම සිදු කළ බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. ඉන්ධන සඳහා වැඩි ඩොලර් ප්‍රමාණයක් රටින් පිටවීමෙන් ඇතිවන පීඩනයේ කොටසක් ඉන්ධන පාරිභෝගිකයාට ලබා දීමේ ප්‍රතිපත්තියේ යටතේ ඉන්ධන මිල වැඩි කළ බව බලශක්ති අමාත්‍ය අරුණ කරුණාතිලක මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ QR ක්‍රමවේදය යටතේ ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රියාවලිය ඉදිරියේදී තදින්ම ක්‍රියාත්මක කරන බවයි.
3: ඉදිරියේදී ඛනිජ තෙල් නීතිකරණ සංස්ථාවත් ඒ වගේම ඩිජිටල් අමාත්‍යාංශයේ හැටියටත් අපි දැනට ක්‍රියාත්මක කරගෙන යන QR ක්‍රමය මීටත් වඩා ටිකක් තදින් ක්‍රියාත්මක කර ගැනීම සඳහා අවශ්‍ය වන පියවර ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ හරහා අපි විශ්වාස කරනවා මේ ඉන්ධන පරිභෝජනයේ කිසියම් මේ අර්බුදකාලී අවස්ථාවේ ඉන්ධන පරිභෝජනයේ කිසියම් විදියක අඩු කිරීමක් කරලා අපේ ආර්ථිකයට ඒකෙන් එන බලපෑම කිසියම් විදියක සමනය කිරීමක් කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. දැනට අපි සැලසුම් කරලා තියෙන්නේ ජූලි මාසයේ වෙනතුරු ඉන්ධන සහනාධාර ලබා දෙන්න සාමාන්‍ය මාකට් ප්‍රයිස් එකට වඩා විදුලි බල ජනනය සඳහා 25ක් අඩුවෙන් තමයි ලබා දෙන්නේ විදුලි බල ජනනය කරන්න. ඒ නිසා මේ වැඩිවීමේ විශාල බලපෑමක් විදුලි ජනනයේ වියදම් වැඩිවීම සඳහා බලපෑමක් ඇති කරන්නේ නැහැ.
2: පසුගිය 30 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකාවේ භාවිත කරන සියලුම ඉන්ධන වර්ගවල මිල ගණන් නැවත වතාවක් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවරගෙන තිබුණා. ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ රටෙහි ඉන්ධන මිල ගණන් 6 වතාවක් සංශෝධනය වී තිබෙනවා. ආර්ථිකය පිළිබඳ දැක්මක් සහ සැලැස්මක් සහිතව රට මෙහෙයවෙමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අපනයන හා ආනයන අතර පර්තරය අවම කර ඩොලර් අර්බුදයට විසඳුම් සෙවීමට දැනටමත් රජය කටයුතු කරමින් සිටින බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටී. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ගලගෙදර හා මීරිගම අතර කොටසේ වැඩ ආරම්භ කිරීමේ උත්සවයට පසුගිය දායක වෙමින්.
4: මා හිතන්නේ දැන් මේ දවස්වල ටිකක් ලොකු සංවාදයක් ගියා. මේ ආර්ථිකය ගැන ඩොලරේ උච්චාවචනය පිළිබඳව මා දැක්කා. ආණ්ඩු බිඳ වැටේ, ආණ්ඩුව යන්න, ඒ වගේවත්
5: ඉතින් අපේ ජන නිවේදන සහ නිරෝධ ගෙනේන පුවත් සමාලෝචනයෙන් පස්සේ අපි නැවතත් යොමු වෙන්නේ අපේ වැඩසටහනේ කතාබහට. දාශික, මේ අපි දැන් අද කිව්වනේ අපි කතා කරන්නේ අපි ගැන කියලා, FOIB ශ්‍රී ලාංකික කණ්ඩායම ගැන. දැන් FOIB ශ්‍රී ලාංකික කණ්ඩායම ගැන කිව්වහම අපේ කියන්නේ අරටුව තමයි අපේ සමාජිකයන්. ඉතින් මේ අරටුව සමාජිකයන් විදිහටම දකින කණ්ඩායමක් විදිහට අපි උත්සාහයක් කරා පසුගිය සතියේ පැවැත්වුණු ජෙනරල් මීටින් එකේදී අපේ මේ FOIB වොලන්ටියර්ස්ලා විදිහට බ්‍රෝඩ්කාස්ට් කරන්නට නොකඩවා අවුරුදු 15ක් හෝ ඊට වැඩි අවුරුදු ප්‍රමාණයක් අපිත් එක්ක එකතු වෙලා හිටිය අපේම අපේ කණ්ඩායමේ අපේම කට්ටියට කොහොමද අපි ඔවුන්ට ඔවුන්ගේ මේ අවුරුදු 15ක් හෝ ඊට වැඩි අවුරුදු 30 දක්වා මට දැන 30ටත් වැඩිය කන්ටිනියස් වොලන්ටියරින් සර්විස් එකක් දීපු සමාජික සමාජිකාවන් අපිත් එක්ක ඉන්නවා. ඉතින් ඔවුන්ට කොහොමද අපි අපේ ස්තුතිය පුද කරන්නේ කියලා. එහෙම වචන වලින් ටැග්කින් ස්තුතිය පුද කරන්නට පුළුවන් විදිහේ කාර්යයක් නෙමෙයි ඔවුන් කරලා තියෙන්නේ. වසර සහ මේ වොලන්ටිය සර්විස් එක අපි හිතලා බැලුවොත් නේද දර්ශික.
0: ඔයි මා ඉතින් අර අපි කලින් කිව්වාගේ 46 වසරක ඉතිහාසයේ අවුරුදු 30කට වැඩි කාලයක් එහෙම නැත්නම් 20කට 25කට වැඩි කාලයක් කියන්නේ හරියට මේ කිව්වොත් අර 4EB ශ්‍රී ලාංකේය කණ්ඩායමේ ආයු කාලයෙන්ට බොහොම ආසන්න කාලයක්. ඉතින් ඔබ කිව්වා වගේ අපි අපේ මේ දක්වා නොකඩවා අදටත් ප්‍රෝග්‍රෑම්ස් කරන අපේ බ්‍රෝඩ්කාස්ටර්ස්ලා නැත්නම් පැනල් ඔපරේටර්ස්ලා හෝ අපේ කණ්ඩායමත් එක්ක සක්‍රීයව දායකත්වය දක්වන අපේම සමාජිකයන් නැගීමක් ලක්කර මම නම් වශයෙන් ප්‍රකාශ කරන්නම් අවුරුදු 34ක සේවයක්, ඒ කියන්නේ අපි මේක පළවෙනි කැටගරි එක අවුරුදු 30කට වැඩි සේවයක් සඳහා යැගීමට පාත්‍ර කරේ. අවුරුදු 34ක සේවාවකින් දැනට ඉන්න අයගෙන් වැඩිම සේවා කාලයක් සම්පූර්ණ කරලා සම්මානයට පාත්‍ර වුණේ අපේ හිටපු කැඳවුම් කාරිණියක වන විශේෂයෙන්ම මේ පළවෙනි කාන්තා කැඳවුම් කාරිණිය, අපි අද කාන්තා කැඳවුම් කාරිණියන් ගැන කතා කරපින්ද කාන්ති විජේසෝම් මහත්මිය. ඊළඟට දැහැන අපේ මාසික සංග්‍රහව සමග ඔබ වෙත එන ජයන්ත අමරතුංග මහත්මයා, ඔහු අවුරුදු 33ක සේවා කාලයක්. ඒ වගේම ආනන්ද සමරතුංග අපේ සහෘදයා තවත් අවුරුදු 30ක සේවා කාලයක් සම්පූර්ණ කරමින් සම්මානයට පාත්‍ර වුණා. ඒ වගේම තමයි ජයසිරි වීරවර්ධන අවුරුදු 30ක සේවා කාලයක් ප්‍රජා සේවාවක් වෙනුවෙන් සම්මානයට පාත්‍ර වුණා. ඉතින් මම හිතන්නේ මේ සියලු දෙනාටම අපේ සුභාශිංසන පුද කරන්නට ඕනේ. ඊළඟට 25 වසරක් 4EB ගුවන්විදුලි එක්ක හිටපු අපේ සහෘදයන් සෑම් ෆර්නෑන්ඩු, ඒ වගේම සුගී කන්නංගර, තිසර පතිරන්නහලාගේ ජයන්ත වික්‍රමතුංග කියන අය. ඉතින් ඒ මහත්ම මහත්මීන් නැවත සම්මානයට පාත්‍ර වුණා අවුරුදු 25ක සේවා කාලේ. මේ බොහෝ දෙනෙක් මම හිතන්නේ අපේ ප්‍රජාව අඳුනන දන්න කියන සමහර අය හිටපු කැඳවුම්කරුවන් විවිධ ආකාරයෙන් මම හිතන්නේ අර තමන්ගේ ජීවිත කාලය වෙනුවත් වැඩි කාලයක් 4EB එකේ ප්‍රජා සේවාවන් වෙනුවෙන් කටයුතු කරපු අය. ඊළඟට 20 වසරක සේවා කාලය සම්පූර්ණ කරපු පිරිස අතරට සඳුන්ද සිල්වා, ඩෙරික් ෆර්නෑන්ඩු, ඒ වගේම විමල් කන්නංගර, සීතා ඕපාත විතාන සහ ජයන්ත වීරසේකර මේ අය. ඉතින් ඔවුනුත් ඒ වගේම මම කිව්වා වගේ 4EB එකෙන් හරි අඩකට වැඩි කාලයක් සර්ව් කරලා තියෙනවා. ඒ වගේම ප්‍රේමා වීරවර්ධනත් 20 වසරක සේවා කාලයක් ප්‍රජා සේවා කාලයක් සම්පූර්ණ කරා. අවසාන වශයෙන් අපිත් එක්ක අද දවසේ ඉන්න ජනක වීරසිංහ අවුරුදු 15ක සේවා කාලයක් සම්පූර්ණ කිරීම වෙනුවෙන් සම්මානයට පාත්‍ර වුණා. ඉතින් ඒ වගේම සමන් මල්ගුණරත්න සහ කුමාරසිංහ දිසානායක. ඉතින් මේ හඬවල් මේ නම් ඔබට හුරු පුරුදු නම්, නුපුරුදු නම් නෙමෙයි, අවුරුදු ගණනාවක් මුළුල්ලේ මේ ගුවන් තලය ඇද බැඳගත්තු නම්. මේ එහෙම නැත්නම් අනිත් පැත්තට කිව්වොත් ක්වීන්ස්ලන්ත මේ ප්‍රජාව තුළ, ශ්‍රී ලාංකීය ප්‍රජාව තුළ තියෙන බොහෝ ප්‍රජා කටයුතු 4EB විතරක් නෙමෙයි වෙන අනිකුත් ප්‍රජා කටයුතු වලදීත් ඉදිරියෙන්ම කියවුණු නම්. ඉතින් අපි මං හිතන්නේ වර්තමානය මැනේජ්මන්ට් කමිටි එක විදිහටත්, වර්තමාන සමාජිකයෝ විදිහටත් අපි මං හිතන්නේ හිමය අවස්ථාවක් කරගන්නට ඕනේ. ඔබ දැක්වූ ඒ ප්‍රජා සහයෝගයට අපේ හෘදයාංගම ස්තුතිය. මං හිතන්නේ ඒ ස්තුතිය ඔවුන් කරපු කැපකිරීම් ඒ AGM එකේදී ඇත්තටම බොහොම හොඳ ප්‍රශ්නයක් එක්තරා මහත්මයෙක් ඇහුවා. ඒ තමයි කොයි හරි වෙලාවක මේ වොලන්ටිය අවර්ස් කැල්කියුලේට් කරලා තියෙනවද කියලා අපි අපේ අයවැය වාර්තාව ඉදිරිපත් කරද්දී මම හිතන්නේ මේ වොලන්ටිය අවර්ස් කැල්කියුලේට් කරන්නට බෑ. ඉතින් මං හිතන්නේ එවන් අපූරු උත්තරීතර කියන වචනේ මම පාවිච්චි කරන්න කැමතියි සේවාවක් කරපු ඔබ සැමට ඉතාමත්ම ස්තුතියි. ඒ වගේම ඔබ සියලුම දෙනාට තවත් මේ වගේම කාලයක් මේ ප්‍රජා සේවයේ නියැලෙන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්නට කියලා අපි ප්‍රාර්ථනා කරන අවසාන විනාඩි කීපයට අවිල්ල තියෙන්නේ ජනක.
5: ඔව් ඉතින් දැශික මට හිතෙන්නේ අපේ මේ අවසාන විනාඩි කීපයේදී මම නැවත මතක් කරන්නට කැමතියි අපිත් සමග එකතු වන්න. ඉතින් 4EB ශ්‍රී ලාංකික කණ්ඩායම තමයි මේ අවුරුදු 46ක් පුරාවට බ්‍රිස්බේන් වල ශ්‍රී ලාංකික හඬ ඔප්නංවන්න අපි උත්සාහයක යෙදිලා ඉන්නවා. ඉතින් තවත් අවුරුදු 46ක් එතනින් එහාටත් ගිහිල්ලා අවුරුදු ගණනාවක් අපිට මේ ශ්‍රී ලාංකික හඬ ඔබ වෙතට ගෙන එන්න ඔබත් අපේ ශක්තිය විදිහට අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් එහෙනම් අද වැඩසටහනින් ඔබෙන් සමුගන්නම්. ආයුබෝවන්.
0: සුවදායි සතියක් ආයුබෝවන්.